0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සාර්ථකත්වයේ යනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
6: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
1: ආ, කවද දැක්ක හීනේ?
6: මගේ සුදුනෝනේ අලි වැඩි මේ මන.
2: ඕවද බුදුමවට හිතට දැනෙන සින්දු අහන්න.
1: සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කපේ විත් නිමේෂා. නිමේෂා
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
3: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දී මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
5: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
1: Mixing the
7: සුසුමල කුලින් තනදවවා.
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
6: ඔයාගේ request එක 0718-893-893ට WhatsApp කරන්න. Call කරන්න 0112-510-510ට.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
9: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
1: 89.1 89.3 Supreme Radio.
10: Supreme Radio. මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: Endless Weekend with Supreme Radio.
1: සාර්ථකත්වයේ අනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
3: සුභ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියක්ම ඔබ යකේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
5: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
1: Happening evening drive එක
2: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: Back to back සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කොටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් විශ්වාසයක් තියාගෙන

0: යන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්න නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022.
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
7: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
8: The welcome show.
1: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
8: Supreme Radio the welcome show.
7: සතිය දවස් පහේම උදේ 7ට.
8: The welcome show.
1: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: Mentol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
12: උණ වැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
13: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: රටේ මේ පෘථිවියට අමතරව හිතන්න පුතාව කොහෙද?
5: හිතට ශක්තිය.
3: සිරුරට සුවය.
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
5: ලස්සනට ඉන්න අලුත් රහස්.
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
3: කලර්ස් වල පිළිකෑම.
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
9: අඩු වෙලා
7: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagee handa. Wagee rata.

0: උදයටයි විනාඩිය කයිදෑන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ මේක

උබයි අන්න ඒ විදිහට තමයි මම මේ පැත්තට ආවේ නේද? සම්පතක් කියලා තමයි මේ පැත්තට ඇවිත් ඉන්නේ මම. හරියටම සතියකට පස්සේ තමයි මේ විදිහට මම ඔයාව හොයාගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට අද දවසේ කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් සතියේ දවස් 6 කොහොමද ගත වුනේ? 6ක් කිව්වෙම 7ක් තිබ්බල මේ 6ක් කිව්ව ඉතින් මම හමු වෙන්නේ නෑනේ 6කින් නේද මේ විදිහට. ඉතින් වීකෙන්ඩ් එකේදී අපි හමු වෙන්නේ අද දවසේ. අද විශේෂ දවසක්. හසිත ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට ඔයත් එක්ක දවසම ගත කරන්න. ඉතින් සතියේ දවස් 5ම ඩ්‍රීම් නයිට් තුලින් අපි හමු වුණත් දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නේ සෙනසුරාදාට. ඉතින් ඔන්න ඇවිල්ලා ඉන්නවා ලස්සන සින්දු ගොඩකුත් අරගෙන එක දිගට ඔයාට ඔයා කැමතිම සින්දු අහන්න තමයි අද දවසේදීත් ඔන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් එක දිගට සින්දු අහන්න නම් ඒ වගේම අලුත්ද පරණද AI ද මෑෂප්ද නන්ස්ටොප්ද මේ ඕනම සින්දුවක් ඔයාට අහන්න හොඳම තැන තමයි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහන එක. ඉතින් මේ මතක් කිරීම මේ සංඛ්‍යාත ඔස්සේ අපි ඔයාලඟට එන්නේ ඔයාගේ නිදහස තව තව වැඩි කරන්න. ඔයාගේ ආදරණීය හදවත තව තව වැඩි කරන්න. ඒ වගේම විනෝදෙන් ගත කරන හදවත තව තවත් විනෝද කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් උදෑසන ඔයා මොකක් හරි වැඩක් කරන්න පටන් ගත්ත වෙන්න පුළුවන්. නැත්තම් තාමත් නිදාගෙන මාව අහනවා ඉන්නත් වෙන්න පුළුවන් නේද? නැත්තම් වයිෆ් කීමට මොකක් හරි වැඩක් කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. කොයි හරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් අදත් සුපුරුදු පරිදි වැඩ වෙන්න පුළුවන්. මම ලෑස්ති ඔයාගේ මහන්සිය නැති කරන්න, ඔයාගේ නිදහස වැඩි කරන්න, ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඔයාගේ ජීවිතයට සැනසීම, ඒ සැනසීම ළඟා කරලා දෙන්නත් මම අද සූදානමින් ඉන්නවා. ඉතින් බලන්න කොච්චර දේවල් කරනවද කියලා නේද? ඉතින් මේ හැම දෙයක්ම අත්විඳින්න නම් කරන්න තියෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එක. හරියනම් ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. අපි දෙයන්න හදන්නෙත් ඒ වගේ ලස්සන සින්දුවකට. එකතු වෙන්න මේ පැත්තට 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. මම ලෑස්තියෙන් ඉන්න ඔයාගේ ලස්සන කටහඬ අහන්න නේද? ඒ වගේම ඔයාලට පුළුවන් කතා කරන්න කම්මැලි නම් WhatsApp එකේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0118 83 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒ පැත්තට මැසේජ් එකක් දාන්න. හොඳට මතක තබාගත යුතුයි. අරේනම් අපි ලස්සන සින්දුවකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. අපි අද දවස හරිම ආදරෙන් ගත කරන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඉතින් මම කිව්වා වගේ ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. ඒ වගේම WhatsApp මැසේජ් එකක් දාන්නවට හැකියාවක් තියෙනවා. අපි යන්න හදන්නේ පොඩක් අතීතයට. 2010 තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. අපි ආන්ද්‍රේ කරන තවත් ලස්සන සින්දුවක් මේ විදිහට ඔයාලට අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා ආදරෙන් මේ වෙලාව ගත කරන්න. ඔයත් එක්ක ඕනම දෙයක් ගැන කතා කරන්න ලෑස්තියෙන් ඉන්නවා. එකතු වෙන්න මගෙත් එක්ක. දිගටම ඉන්න මම අහගෙන මම හසිතා.

0: Endless Weekend with Supreme Radio.
1: සාර්ථකත්වයේ අනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
3: සුභ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යකේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: අටසිහයටහතරයි බිදු අයිදොළහා චීනේ නැවතත් ශිෂත්ත සීයක් ලංකා විදරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙල්ජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට. භාග්‍යා බිදු සිහත්තවයි දෙසි අනුවයි දෙසය අනුව සම්මක පරීක්ෂණ ජුලි විසි අට විසි නවය ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
1: සමහර ගෙවුලුත් තිනෝ වැටේමනි ගෙදර ඉන්න හාර මොකක්ද වෙන්නේ කියලා බලන්නේ
2: වැට
1: කණුහෙම ඇද්ද වෙලා
2: තියෙන්නේ. ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැට කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
1: උතුරට යන්නේ
2: නැහැ. නෑ නෑ නෑ නෑ උතුරට යන්නේ
1: නැහැ. මම දැක්කලා තියෙන කණුහෙමත් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: Mixing, mixing, mixing, mixing the
5: beat.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510.

0: අසූනවයයි එකෙන් අසූනවය තුළෙන්
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට
3: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
4: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
1: 89.1 89.3 Supreme Radio.

0: A su nave ai ekra, a su nave ai tuha. Supreme Radio. Magi hada, magi rata.
1: Atai vinadi thihai dan.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන laser තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පුවරුදෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල opening production වෙතින් අමතන්න 011 2739188.
3: ආ ඔය එන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු හදමු.
5: මම මේ GI box board කරන්න ආවේ.
3: දෙන්නංක හොඳ වර්ගයේ
5: නෑ නෑ නෑ නෑ නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
6: මෙන්වා බෙති දන්න තියෙන GI box bar.
7: Godrej air power pocket fragrances දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සලසන්න. Godrej air power pocket fragrances.
8: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
9: එතකොට දැන් ආදරේ දැනෙනවද?
8: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
9: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට.
10: වාර්තා පිට වාර්තා තිබෙන්නේ කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
12: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: endless weekend with supreme radio
1: supreme radio ආගලින් ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුල මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio

0: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
5: I burn subodas rakavala udasana hada.
4: Supreme Radio the welcome show.
2: Satya divas pahema udey hatata.
4: The welcome show.
5: Anugrahaya.
1: Wartha pita wartha tabene koti ate NLV tanadithane loturaiye rupiyal koti 13.98 ikmawu dæwanta supirita aga laba dimin rathe sangwardaneeta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha tanadithane biladige obat koti patiyeku wan.
6: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

කින්නම් මම නෙමේ කියන්නේ ෂර්ලි වයිජයන්ත මහත්මයා තමයි මේ කියන්නේ. හරි ලස්සන සින්දු ගොඩක් අපි එකතිකට ඇහුවා නේද? කට්ටියකින් එකතු කරගන්න යාළුවා තමයි එකතු කරගන්න වෙලාස්සෙ වෙන්නේ. ඉස්ලාම හොට්ලයින් නම්බර් එක පැත්තට යන්නම් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඔන්න මහනුවරින් නදී මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න මහත්ය නවරත්න, ලොකු පුතා මනෝජ්, චූටු පුතා සේනාදු, ඕෂධීව එකතු කරගන්න. ඒ වගේම එකතු කරගන්න පවුලේ හැමදෙනෙක්මත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමදෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න නදී මේ පැත්තට කෝල් කරලා කිව්වේ. අනිවාර්යෙන්ම නදී මේ හැමදෙනෙක්ම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ අඹේපුස්ස මුතුලන්දවත්තෙන් ශ්‍රියානි. ඔන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ලස්සන සින්දු ක්‍රියාවත් එකතු කරගන්න කියලා. ආදරෙන් එකතු කරගන්නම් ශ්‍රියානි, ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න. ඊට පස්සේ යන්න හදන්නේ WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තේ ඉන්නවා කට්ටියක්. එයාලව එකතු කරගන්න ඉක්මනින්ම. සේරුවාවිල KDA සමරසිංහ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. හිතවත් ගුවන් මිතුරු මිත්‍රයන් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාම වෙනුවෙන් මියුරු ගීතයක් ගුවනට එක් කරන්න KDA සමරසිංහ පණිවිඩය මේ විදිහට මට හෙවලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නම් සමරසිංහ, ඔයාවත් මේ හැමදෙනෙක්මත් ලස්සන සින්දුවක් අහන්න. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවානේ. දැන් මේ කට්ටිය එකතු කරගෙන යන ගමන් මේ වෙලාවේ මාව අහගෙන යන ගමන් වෙන්න පුළුවන්. ඔයාගේ බස් එකේ මේ වෙලාවේ මාව අහගෙන යන වෙන්න පුළුවන් නේද? නැත්නම් කොහරි ඔයාගේ වාහනේ යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ කඩේ, නැත්නම් ඔයාගේ ගෙදර, මේ ඕනම තැනක ඔයා මාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම ඉතින් නිකන් ඉඳලත් බෑනේ නේද? ඔයත් එක කතා කරන්නත් ඕනේ. ඒකට තමයි අපේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි තියෙන්නේ. මම ඊළඟ පැයේ මුලදී ඒකෙන් මතක් කරන්නම්. ඉතින් ලස්සන සින්දු දෙන්නම් මම ඔයාට. ඔයාට මහන්සියක් තියෙනවා නම් ඔයාගේ ඇඟට නිකන් කම්මැලිකමක් දැනෙනවා නම් ඔයාගේ කම්මැලිකම නැති කරන්න ඔයා විනෝදෙන් සතුටෙන් තියන්න තමයි අද දවස පුරාවටම මම ලෑස්තියෙන් ඉන්නේ. අලුත් පැයකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. දෙකටම එකතු වෙලා ඉන්න වගේත් එක්ක අලුත් පැයේදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හින්දා අපි එක දිගට සින්දු අහන තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. දෙකටම වගේත් එක්ක එකතු වෙලා ඉන්න ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දු වලට. ඒ වගේම ආදරෙන් එකතු කරගන්නවා වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට WhatsApp message එකක් දාන්න. මතක් කරන්න පණිවිඩ ගොඩක් තියෙනවා. හොඳට මතක තබාගත යුතුයි. අද දවස පුරාවට මම ඉන්නවා ඔයාලගෙන්නේ.

0: තියෙන ගීත ටික මට කියන්න.
1: 89.1 89.3
2: සාර්ථකත්වයේ යනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
3: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි පැඩි වෙලා.
4: අංක එකයි ලග්න එකයි.
5: සියයක්ම ඔබ යතේ.
4: අංක දෙකක් ගැලපුණාම.
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක දෙකයි ලග්න එකයි.
5: 2500ක් අතේ. අංක තුනට.
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: 89.1 89.3 Supreme Radio.

අලුත් පැකට තමයි මේ විදිහට අපි හැවිල්ලා ඉන්නේ. තාන තනා තඳේ කියලා මේ වෙලාවේ ඔයාගේ හදවත, ඒ වගේම ඔයාගේ හිත, ඔයාගේ ඇඟ නටන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? තවත් ඒ නටන ගතිය චුට්ට චුට්ට වැඩි කරන තමයි ලෑස්ති වෙන්නේ ටිකෙන් ටික. අද දවස පුරාට මම ඔයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුව පිට තමයි මම උදේ මේ විදිහට මේ පැත්තට ආවේ. ඉතින් සෙනසුරාදා දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා කියන එක ඔයා හොඳටම දන්න. ඉතින් TikTok live වලිමුත් අපි හමු වෙන නියමිතව තියෙනවා. මම ඒ ගැන පස්සුව මතක් කරන්න. එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. ඉස්ලාම් හොට්ලයින් නම් එක පැත්තට යන්න ඕනේ. ඔන්න මේ වෙලාවේ අත්තිඩිය කඳවල මාවත හන්දියේ ඔන්න ලොතරැයි ගූඩුවේ මාව සද්දෙට මහගෙන ඉන්නවා කියලා සුරංග මේ පැත්තට කතා කරලා කිව්වා. ඔනිතින් සුප්‍රීම් රේඩියෝ අහන හැම දෙනෙක්මත් හැම දෙනෙක්ම එකතු කරගෙන ලස්සන සිද්ධාවක් අහමු කියලා තමයි ඔන්න කියලා තිබ්බේ. සුප්‍රීම් රේඩියෝ ස්ටාෆ් එකේ හැම දෙනෙක්මත් එකතු කරගෙන බොහොම ස්තුතියි සුරංග. සද්දෙට මාව අහගෙන ඉන්න දිගටම ඔයාගේ පාළුව නැති කරන්න ලෑස්තියෙන් ඉන්නවා මම අද දවස පුරාවටම. දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. ඊට පස්සේ හොට්ලයින් නම්බර් එකට කතා කරා නිරෝෂා. කොහෙන්ද මේ ගමෙන් තමයි මේ විදිහට කතා කරේ. අවුලේ හැම දිනක් මේකතු කරගන්න මාත්‍යයි වගේම පුතාලා දෙන්නවත් සුප්‍රීම් රේඩියෝ හකරින් හැම දිනෙක්වත් හස්සිත ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න නිරෝෂා මේ පැත්තට කතා කරලා කිව්වේ. ආදරෙන් එකතු කරගන්න නිරෝෂා මේ හැම දිනෙක්ව තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ WhatsApp එකේ පැත්තට යන්න ලෑස්ති වෙන්නේ. WhatsApp එකේ ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ දේශප්‍රිය ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න හසිත. පවුල හැම දිනෙකමත් එකතු කරගන්නවා. බෝඩි මේ කොල්ල සෙට් එක මේ එකතු කරගන්නවා කියලා තමයි ඔන්න දේශප්‍රිය කියලා තියෙන්නේ. නාවලින් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න දේශප්‍රිය මේ හැම දිනෙකම ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ වෙලාවම වහගෙන ඉන්නවා ඖෂධි පානදුරෙන් තමයි මේ දින මාව අහගෙන ඉන්නේ. ලස්සන සිද්ධාක් අහන මාවත් එකතු කරගන්නවා නේද හසිත අයියේ. පවුල හැම දිනෙකමත් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දිනෙකමත් එකතු කරගන්න ලස්සන ලව් සොංග් එකක් දෙන්න කියලා තියෙන්නේ. හරි මම දෙන්නම් ලව් සොංග් එකක්. අදර එකතු කරගන්න ഘോഷදී. හරි දැන් මේ කට්ටියත් එකතු කරගන්න ගමන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගෙන අපි ලස්සන හින්දි සින්දුවක් අහනවද? නැහැ. හින්දි සින්දුව පස්සේ මන් දෙන්නම්. ඊට පස්සේ අපි හින්දි සින්දුවකටත් සම්බන්ධ කෙනෙක් කියන අපේ ලංකාවේ එක්කෙනෙකුත් එක්ක එකතු වෙලා කියන සින්දුවක් තමයි මේ අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. මේ දවස්වල හරි හරියට ප්‍රසිද්ධ වෙලා තියෙන සින්දුවක් තමයි ඔයාලට දෙන්නේ මේ විදිහට. දෙකටම එකතු වෙලා ඉන්න අපි අහමු එහෙනම්. අපි ආයේ හමු නොවන දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. ආදරෙන් එකතු කරගන්න ගොයාව. මෙවතර කෝලයක් ගන්න 0112 510 510. ඒ වගේ මේ පැත්තට WhatsApp message එක දාන්න 0718 893 893.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්.

0: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සිංහල්ල ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
1: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
0: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-516.

0: 89.1 89.3 නටනක වන්දි ඉන්නේ නටාගෙන නැන නටාගෙන යන්න මම ආවේ මල් වෙලා මතක් කරන්න 9 විනාඩි 30යි දැන්
1: Godrej Air Power Pocket Fragrances then අලුත්ම සුවඳ high key power gel තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතය නැව සුවඳින් සරසන්න Godrej Air Power Pocket Fragrances
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා
4: ඇයි මුදලාලි එහෙම කියන්නේ
3: නැහැ ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ මහත්තයා මොනවද උනේ
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන
3: මොන වර්ගයෙන්ද
5: හොඳ වර්ගයකින්
3: අයියෝ මහත්තයා යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar
6: මෙල්වා මෙතින් දන්න කියන GI box bar
7: the welcome show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
9: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙළෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
10: අඩු වෙලා.
9: අඩු වෙලා තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරියද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මක ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
12: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3

නවය විනාඩි 36ත් වෙලා තියෙන්නේ. අපිට දැන් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා මම ඔයාලට කියවන්නේ නේද? ඉතින් මේ දේවල් කතා කරන අතරේ අපිට යන්න හැකියාවක් තියෙනවා මේ කට්ටියක් එකතු කරගන්නත්. ඉතින් ඊට කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ දවස්වල ටිකක් කාලගුණය එක එක අතර වෙනස් වෙනවනේ නේද? උදේ දකින කාලගුණය නෙවෙයි හවස් වෙද්දි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මොන මොන විදිහට කාලගුණය වෙනස් වෙනවද කියලා නේද? ඉතින් අද දවසේ කොහොමද කාලගුණය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා මම මේ ඔයාලට කියන්න ලෑස්ති මේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාන්ත්‍ර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දැන් මේ අපේ ඔෆිස් එකවටත් මේ වර්ෂාපතනය ටිකක් එල්ල වුණා. මං උදේ එද්දි පොඩ තෙමුණා මම. අව බම්බලපිටිය පැත්තට ඔන්න ටිකක් වර්ෂාව සහිත කාලගුණයක් තමයි උදෑසන කාලේ තිබි. දැන් නම් කොහොමද දන්නේ එළිය තත්ත්වේ වහිනවද නැත්නම් අවුව හොඳට වැටිලා තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ. මම තාම එළියට ගියේ නැහැ. ඉතින් කියන්න ඕනේ දිවයිනේ සැසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනවා කියලා තමයි කියලා තියෙන්නේ. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලේ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පෑයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා තමයි ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඔක තමයි අද දවසේ මේ කාලගුණ තොරතුරු. කොහොමද කාලගුණය වෙනස් වෙන්නේ, වෙනස් වෙන නියමිතව තියෙන්නේ කොහොමද? ඔහොම තමයි මේ අද දවසේ සිද්ධ වෙන නියමිතව තියෙන්නේ. මගින් කාලගුණය මතක් කරාට මේ න්ියුස් කියන තැනක් නෙමෙයි මේක. අපි නිකන් රට දැනගන්න කිව්වේ. හරි, ඔයාගේ වටපිටාව කොහොම වෙයිද කියලා. හරි, ලස්සන සින්දුවක් අහන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ අපි ඔයත් එක්ක. මේ විදිහට ලස්සන සින්දු අහන්න මම කට්ටිය එකතු කරගන්න ඕනේ. 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක වඩබුලම් මේ වැතර කතා කරන්න. ඒ වගේම 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට දැන්ම ඔයාලට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් අපි ලස්සන සින්දුවක් අහමු නේද? දිගරම සින්දු අහන්න තමා තියෙන්නේ දැන්. එම් සිහිනයක් ගැන තමයි ඔයාලට අහන්න දෙන්න මේ ලෑස්තියෙන් ඉන්නේ. දිගරම ඉන්න මගෙත් එක්ක. අදරෙන් එකතු කරගන්නම් ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න. TikTok live එකක් තියෙනවා, මම ඒක පස්සේ කියන්නම්. මම දැම්මේ නැහැ. එන වෙලාව මම ඔයාලට කියන්නම්. 9 විනාඩි 30 ගානක් වෙලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දු වලට. දිගරම ඉන්න මගෙත් එක්ක. 9 විනාඩි 38යි දැන්.

0: ඔයන්නේ පණ්ඩිත නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box board කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box board.
3: මෙන්වා බෙති. දන්න කියන GI box board. සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0.7 290 290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ට. The welcome show.
2: Anugrahaya.
6: Enna

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

නවය විනාඩි 51ත් වෙලා තියෙන්නේ. හරි, අපිට අලුත් ඇයකට යන්න තියෙනවා. ඉතින් TikTok live එකකුත් ඊළඟ පැයදී ඔම්ම පටන් ගන්න ලෑස්තිගෙන එකත් හොඳට මතක තබා ගත යුතුයි ඔබතුමා. ඉතින් ඔබතුමා හෝ තුමිය නේද? ඉතින් දවසේ ඔයා මේ වෙලාවේ මොකක් හරි වැඩක් කරන ගමන් ඉන්න වෙන්න පුළුවන්, කොහේ හරි යන ගමන් ඉන්න වෙන්න පුළුවන් නේද? සුපුරුදු පරිදි ඉතින් දවස් පහම සතියේ දවස් පහම එක දිගට වැඩ කරලා වැඩ කරලා සතියන්තයේ වෙනකම් බලාගෙන ඉන්නේ නැති. අනේ මම නිවාඩු පාඩුවේ ඉන්නම් නේද, මගේ මේ මහන්සිය මන් නිවා ගන්නම් කියලා වීකෙන්ඩ් එකේ බලා නැති නෑ. සාමාන්‍ය විදිහටම දවස් පහේ වැඩ කරා වගේම අදත් ඔයා සුපුරුදු පරිදි රැකියාවේ නිරත වෙලා ඉන්නව වෙන්න පුළුවන් නේද? ඉතින් ඔයාගේ වහන්සිය නැති කරන්න, වගේ පාළුව නැති කරන්න, අර එපා වෙලා ඉන්න ගතිය නැති කරන්න තමයි අද දවස් පුරාට මම ඔයාලඟ ඉන්නේ. ඉතින් මම ලෑස්තිෙන් ඉන්නවා අද දවස පුරාවටම ඔයා කැමති සින්දු දෙන්න. ඉතින් ආදරය කරන සින්දු වගේම අලුත්ද පරණද AI ද මෑෂබ්ද නන්ස්ටොප්ද ඕනම ආකාරයක ගීත මම ඔයාට දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. අලුත් පැයකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. මම ඊළඟ පැයේදී මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා, කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම මගෙත් එක්ක ලස්සන සින්දුකට එකතු කරගන්නම්. මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත්. කාලය ගත වෙන වේගෙ නේද? අපි දැන් පැය දෙකකුත් ගත කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන. දිගරමින් වගේ තික්ක අතරින් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට.

0: 10 දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: Endless Weekend with Supreme Radio.
1: සාර්ථකත්වයේ අනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

අපි සිින්දුවක් කහන්න කලින් මට හිතුන මේ පැත්තෙන් කතා කරලා හිටියොත් හොඳයි කියලා නේද. ඉතින් හොයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න බිඳුව 112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0718 893 893 කියලා අපේ වට්ස්ඇප් නම්බර් එකට දැන්ම ඔයාලට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ TikTok live එකක් ඇවිල්ලා තිනවා. මම කිව්වනේ 10න් පස්සේ TikTok live එකක් එනවා කියලා. ඔන්න TikTok එක පැත්තේ ඔයා ඉන්නවා නම් Supreme Radio කියලා සර්ච් කරන්න ඔයාලට හැකියාවක් තියෙනවා TikTok live එක පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහ කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතින් පැය දෙකක් පුරනකොටම TikTok එකේ මාව බලන ගමන් 89.1 89.3 Supreme Radio අහන ගමන් මේ දවස ගත කරමින් ඉන්න. ඔයාගේ ආදරය කරන අය එකතු කරගන්න පුළුවන්. අම්මා තාත්තා වගේ පවුලේ හැම දෙනෙක්ව ආදරය කරන ඔයාගේ සුදු දෝනිව නේද? එයාලත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවෝ මේ හැම දෙනෙක්ම එකතු කරගෙන අපි අද දවස ආදරෙන් ගත කරමු. එන්න මේ පැත්තට TikTok live එක පැත්තට, ඒ වගේම social media හැම platform එකකින්ම අපි ඔයා ළඟට එකතු වෙලා ඉන්නවා. Supreme Radio කියලා search කරන්න. Facebook, Instagram, YouTube වට බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ දේවල් වලට ගිහිල්ලා ඔයාට එක එක දේවල් බලන්න හැකියාවක් තියෙනවා. හරි නම් ඉතින් මේ පැත්තට එන්න, තවත් ලස්සන සින්දුවක් ඔයාලට අහන්න දෙන්න. ආදරේ පිරුණු නේද? ඉතින් දිගටම එකතු වෙලා ඉන්න ගමන් අද විඩාව නිවා ගන්න, ඔයාගේ මහන්සිය නැති කර ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. මතක් කරන ගොඩක් දේවල් තියෙනවා, කතා කරන ගොඩක් දේවල් තියෙනවා. දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක එකතු කර ගන්න මේ ලස්සන සින්දුව අහන්න. ඔයාවත් ආදරෙන්. ආදරේ පිරුණු හදවතවල තමයි ආදරේ පිරුණු ගීත දෙන්නේ. ඉතින් ඔයා මේ සින්දු ආදරෙන් පිළිගන්න, එකතු කරගන්න ඔයාව ඔය ආදරය කරන යාවත් එක්කම. TikTok live එක පැත්තට එන්න, අපි කතා කරමු මේ පැත්තේ ඉඳලා. 10 විනාඩි 10යි දැන්.

0: Asunavia y Eka, Asunavia y Tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Maki Hande, Maki Rata.
1: Dahaya vinati pahalavai den.
2: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා. මේ
2: හරි හරි කලර් කරගන්න වෙලා නැහැ. ආ ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
4: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
5: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායින ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුක පරීක්ෂණ ජුලි 28-29.
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
7: ගොනි කර තරුවක් තවත් ගොනි කර තරුවක්
6: back to back සින්දු අහන්න.
9: Let's go.
5: Every weekday at 4 PM in Porto with Ashi Ali.
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
12: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
13: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.

0: සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්වැලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා කියුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. Supreme Radio.

0: Sunnaveai ekran, sunnaveai tunne. Supreme Radio. Supreme Radio. Supreme Radio. Makihande. Makihande.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
3: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
5: වැට
4: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ
5: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට ඔන්න තව චුට්ටක් හිට ගන්නවා චුට්ටක් හිට ගන්නවා දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ එහෙම කරන්න වැට දුවවන කට්ටිය
4: ඉන්නවා තාප්ප ඇවිදිනවා නේද
5: ඔව් තාප්ප ඇවිදිනවා
4: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ
5: ඔව් එළියට
4: යන්නේ
5: නෑ ඇතුළට යන්නේ
4: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
6: අත්පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

ලස්සන සින්දු අහන ගමන් යන ගමනක් මේක. දැන් ලස්සන හින්දි සින්දුව පුත්තහල ඉවරයිනේ නේ. TikTok live එකත් ඒ පැත්තෙන් යන ගමන් තියෙන්නේ. මම දැන් පටන් ගත්තා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. ඒ පැත්තේ දැන් කට්ටිය එකතු වෙලා ඉන්නවා. ප්‍රශ්න මම මේ පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒ පැත්තෙන් තරඟයට ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ පැත්තට ඇවිල්ලා අපේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම ලෑස්තියෙන් ඉන්නවා මේ තෝරාගත් ජයග්‍රාහකින් කිහිප දෙනෙක්ට කැමති සින්දු දෙන්න තමයි මම මේ හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉදිරියේ මොනවා වේද කියලා. යාළ කැමති වදෙයිද මම කැමති වදෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ හින්දා ඒ පැත්තට ඇවිල්ලා බලන්න. TikTok live එකේ පැත්ත යනකම මම තියෙන්නේ Supreme Radio කියලා සර්ච් කරන TikTok එක පැත්තේ වයි ඉන්නවනම් ඒ පැත්තට එන්න කියලාත් ආරාධනා කරන ගමන් තමයි රසින් සින්දු වලට ඔයාලා එකතු කරගන්න ලෑස්තියෙන් ඉන්නේ. එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ඉන්දික අනුරාධපුරෙන් තමයි මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ලස්සන සින්දුවක් අහන්න පවුලේ හැමදෙනෙක් වාත් එකතු කරගන්න. ඒ වගේම චුටි පැටියාවත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝම වාත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. රයිට් ඉන්දිකවත් එකතු කරගන්නම්. ඒ වගේම ලක්මාලේ ඉන්නවා මේ පැත්තේ එකතු වෙලා යාව එකතු කරගන්න. මම යන්නේ රත්නපුරේ පැත්තට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න පවුල් හැමදෙනෙක්මත් හසිත ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න ලක්මාලි මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, බොහොම ආදරෙන් එකතු කරගන්නම් ඔයාලවත් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ TikTok live එක පැත්තට යන්න ඕනේ. පැත්ත ගොඩාක් කට්ටි ඉන්නවා. යාළුවෝ එකතු කරගන්න ඉක්මනින්ම. ඔන්න තරිඳු ඉන්නවා. තරිඳු එකතු කරගන්න ඕනේ. වගේම ශලින් ඩිසිල්වා ඉන්නවා. ශලින්වත් එකතු කරගන්නම්. සමත් ඉන්නවා. ඒ වගේම මේ පැත්තේ තරිඳු ඉන්නවා. තව ඉන්නවා මේ පැත්තේ චූටි මාෂි. මෙයාලවත් එකතු කරගන්නම්. ඒ වගේම කීෂු. ඒ වගේම මලී ඉන්නවා. මලීවත් එකතු කරගන්නවා. ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්නම් මේ පැත්තෙන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා තරු. ඒ වගේම තව කවුද මේ පැත්තේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා බලන්න තමයි යන්නේ. ඔන්න ලතා ඇවිල්ලා ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින් ලතා. ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා එකතු කරගන්න තව කවුද? සමීර, යෂාන්, රිස්මා, කුට්ටි ඉන්නවා ඒ පැත්තේ එකතු වෙලා. එයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ආනන්ද නේද? ආනන්දවත් එකතු කරගන්නම්. හරි, මෙකට එකතු කරගෙන තමයි ඊළඟ ගීතේ මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. රයිට්, දෙකනම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරෙන් එකතු කරගන්නම් ඔයාව මේ ලස්සන සින්දු අහන්න. ඉතින් මේ සින්දු අහන ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 0112 510 510. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp message එකෙන් දාන්න 0718 83 83. දෙකනම් ඉන්න මගෙත් එක්ක 10 විනාඩි 45 ඉඳලා.

0: Asunavia y Ekran, Asunavia Internet. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magiyanda, Magiyata.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොල ෆයිබලේස සීඑන්සී ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දැන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180ට
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The Welcome Show.
4: I burn subodasana kavala udasana hala.
3: Supreme Radio The Welcome Show.
1: Satya davas pahema ude hatata.
3: The Welcome Show.
4: Anugrahaya.
5: Vartha pita vartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dibin rathe sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane vela digena obat kotipatiye kuwan.
6: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: සුප්‍රීම් රේඩියෝ අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
1: Endless Weekend with Supreme Radio.
2: එකොළහයි දැන් වෙලාව.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
4: එන්න

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට
3: සාර්ථකත්වයේ යනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
4: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: දැඩි වැඩි වෙලා.
5: අංක 1යි ලග්න 1යි.
6: 100ක්ම ඔබ යකේ.
5: අංක 2ක් ගැලපුණාම
6: රුපියල් 1000ක්ම අතේ.
5: අංක 2යි ලග්න 1යි
6: 2500ක් අතේ.
7: අංක 3ට
5: 50000.
7: ප්‍රවර්ධන අංකයට රුපියල්
5: 25000. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ.
6: සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
1: 89.1 89.3 Supreme Radio.

0: සිින්දුව අහන්න කලින් අපේ පොඩ්ඩක් කතා කරලෙම කොනේ. 11 විනාඩි 11ත් වෙලා තියෙනකොට TikTok live එක පැත්තේ ඔන්න ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඒ පැත්තේ යන ගමන් තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න. නිලංකා එවකේම සනත් ඉන්නවා ඒ පැත්තේ, කීෂු එවකේම මේ පැත්තේ එකතුලා ඉන්නවා, තවත් කට්ටියලවත් එකතු කරගන්න. ප්‍රවීන් එවකේම මිනෝ සනත් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ නිලා එවකේම තවත් කට්ටිය ඉන්නවා මේ පැත්තේ, මුතු පබළු ඇවිල්ලා ඉන්නවා ඒ වගේ මාස් කට්ටිය තවත් ඉන්නවා එකතු කරගන්න. එයාලව එකතු කරගන්න හංසන තරිඳු මේ කට්ටියත් එක තමයි TikTok live එකේ පැත්තේ යනවාගේ ඉන්නේ. එලීසා මේ කට්ටියත් එක්කද එකතු කරගෙනම ඊළඟ ලස්සන සින්දුවර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රයිට් මේ කට්ටියත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ගන්න. WhatsApp එක පැත්තේත් කට්ටියක් ඉන්නවා, එයාලව එකතු කරගන්න ඕනේ. ඔන්න සඳරුව ඉන්නවා මේ පැත්තේ එකතු වෙලා, කොහෙන්ද පිළියඳලින් තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ලස්සන සින්දුවක් ගන්න අපිවත් එකතු කරගන්න හසිතයි ඒ කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. රයිට්, අපි අලුත් පැක් තමයි මේ විදිහට පටන් ගන්න තියෙන්නේ. අර TikTok live එක පැත්තට එන්න පුළුවන්. අපි මේ පැත්තෙන් එන ලෑස්තියෙන් ඉන්නවා. දිගින් දිගටම 89.1 89.3 අපේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එක දෙකට සින්දු ගොඩාක් වාර දෙන්න ලෑස්තියෙන් ඉන්නේ මේ විදිහට. ආදරණ එකතු කරගන්න මේ හසන සින්දුවර. ඔයාවත් 0112510510 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. 0718 893 893 අපේ වට්ස්ඇප් නම්බර් එකට දැන්ම ඔයාට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා. ආදරණ එකතු කරගන්න ඔයාව මේ ලස්සන සින්දුව අහන්න. දිගටම ඉන්න මගෙත් එක්ක. හරිද? කෝල් එකක් ගන්න, වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මතක ඇතුව. එහෙනම් නල බලමු මේ ලස්සන සින්දුව.
1: Let's

0: 89.1 89.3 පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
1: කවද දැක්ක හීන
3: සුදු නෝනේ අලි වැඩේ මේ මන
1: පොවද ගුමුවකට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
1: තියෙන්නේ ශාමර. මේ කුසගින්න දර්ශකය හරියද මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: Endless Weekend with Supreme Radio.
1: Supreme Radio අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: Asu Naviyai Ekran Asu Naviyai Duna Supreme Radio Supreme Radio Supreme Radio Magi Hande Magi Rata
1: Godrej Air Power Pocket Fragrances Then Anuth Suwanda Haiki Power Gel Takshane Nisa Suwanda Diradiya Pura Pavati Nivasata Bathroom Ekata Menma Motor Athaya Nau Suwadi Sarasanna Godrej Air Power Pocket Fragrances
2: ඒ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චයින ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරය දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවන සේක අපටා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. අසු නවයයි එක, අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: ලස්සන සින්දු අහගෙන මේ විදිහට යද්දී මට හිතුණා තමත් ඔයාලට නටන්න හින්දි සින්දුවක් දුන්නා නම් හොඳයි කියලා. හින්දි සින්දුව තමයි ඔයාලට දෙන්න ඊළඟට ලෑස්තියෙන් ඉන්නේ. ඊට කලින් කට්ටියක් ඉන්න එකතු කරගන්න, එක් මිනින් මෙයාලව එකතු කරගන්න. ඉස්සලාම එකතු කරගන්න ලෑස්ති වෙන්නේ Hi Love the Playlist Keep it up කියලා දෙන ඔන්න සුරංග කුරුකුල සූර්ය නේද? සුරංග කුලකුර සූරිය තමයි ඔන්න Hi Love the Playlist Keep it up කියලා තියෙන්නේ. Thank you so much. ඔයාව එකතු කරගන්න ආතරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. සුරංගාද සුරංගද සුරංගා වෙන්නේ නැති නේද? සුරංගා කුරුකුල සූරිය තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ආතරෙන් එකතු කරගන්න ඔයාවත්. ඊට පස්සේ ඉන්නවා මම මාකොල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීර සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද? මාවත් ස්තුතියි ඔබට කියලා තියෙන ඔන්න. අනිවාර්යෙන්ම ප්‍රියන්ත ඔයාවත් ආදරෙන් එකතු කරගන්නම්. තවත් ලස්සන සින්දුවක් අහන්න හොඳද? දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඊට පස්සේ යන හදන්නේ එකතු කරගන්න ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. තමාරා නිශානේ චේතනා තේජ අවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සෙරුවාවිල කෙඩියේ සමරසිංහ හොන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාට. ඊට පස්සේ යන හදන්නේ උපුල් ජයවර්ධන ඔන්න මේ පැත්තට ගුඩ් මෝර්නින් කියලා එවල් තියෙනවා. ඉතින් ගුඩ් මෝර්නින් උපුල්, ඔයාවත් එකතු කරගන්න ආදරෙන් තවත් ලස්සන සින්දුවකට. TikTok live එක පැත්තේ කට්ටි ඉන්නවා. හන්සන ඒ වගේම හිරුනි පෙරේරා ඇවිල්ලා ඉන්නවා. මං ඉතාලියෙන් කියලා තියෙනවා. Hi මම කහවත්තේ ආශා මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ TikTok live එක පැත්තට. Hi මම ආශා කහවත්තේන් කියලා. ඔයාවත් එකතු කරගන්න ආශා. ඊට පස්සේ කවුද? රාශි ඉන්නවා. රාශිගෙන් පස්සේ තේජාන් තිලංග තුලංජරි ඉන්නවා මැලේසියාවලින්. එයාවත් එකතු කරගන්න. ඊට පස්සේ තවත් කට්ටිය ඉන්නවා. එයාලව එකතු කරගන්න. ගීෂු මේ කට්ටියත් එක තමයි මේ වෙලාවේ TikTok live එකේ පැත්තෙන් ගත කරමින් ඉන්නේ. රයිට්. අපි ලස්සන හින්දි සින්දුවක් අහන දෙන්න තමයි ලෑස්තියෙන් ඉන්නේ. අපි අහලෙමු. නටන්න පුළුවන් වුණාට හරි. එහෙනම් නටන්න ලෑස්ති වෙන්න. මම ඔබට දෙන්න මේ ලස්සන සින්දුව.
1: Dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda dinda din

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
1: අයිබර්ස් උදෑසනක බලා උදෑසන හදලා.
3: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

ලස්සන ලස්සන සිින්දු අහගෙන යන ගමනක්නේ මේක නේද. ටික්ටොක් ලයිව් එකේ පැත්තෙන් යන ගමන් තේන්නේ කට්ටිය පැත්තේ රැඳිලා ඉන්නවා මගෙත් එක්ක. ඉතින් දවල් 12 වෙනත් ටිකෙන් ටික ලං වෙනවා. ඉතින් බොහොම ස්තුතියි මගෙත් එක්ක රැඳිලා ඉන්න ඔයාට. අද දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුවෙන් තමයි උදේ 8ට මේ පැත්තට ආවේ. සවස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. මම හිටියත් නැතත් සුප්‍රීම් රේඩියෝ කියන්නේ ඔයාගේ විඩාව නිවා ගන්න, සතුට තව තවත් වැඩි කර ගන්න, විනෝදේ තව තවත් වැඩි කර ගන්න තියෙන හොඳම තැනක්. ඉතින් දවස ගත කරනවා නම් ඔයාට ගත කරන්න ඉන්න හොඳම යාළුවා තමයි සුප්‍රීම් රේඩියෝ කියලා කියන්නේ. ඉතින් දිගටම 89.1 89.3 අපි වහගෙන ඉන්න TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්න, ඔයාලා එකතු කරගන්නම් ඉක්මනින්ම. ඔන්න රමේෂ් ඉන්නවා, ඒ වගේම හංසන එයාවත් එකතු කරගන්නම්. හිරුණි මේ විදිහට ඉන්නවා මගෙත් එක්ක, හිරුණි පෙරේරා. ඒ වගේම ආයු කෙලානා ඉන්නවා, හායි මල්ලි කියලා තියෙනවා. ඒ වගේම හංසන ඉන්නවා, ඒ වගේම ෂනු. මේකට දෙක තමයි TikTok live එකේ පැත්තේ ගත කරමේ නින්නේ ගීෂු. ඒ වගේම මේ පැත්තේ එකතු වෙලා ඉන්නවා මගෙත් එක්ක තවත් කට්ටිය. ශ්‍රියාන් ඉන්නවා මේ වෙලාවේ. ඔන්න පිටරට ඉඳල් තම මගෙත් එක මේ විදිහට එකතු වෙන්නේ. ඒ වගේම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මම අහගෙන ඉන්න තවත් කට්ටිය කවුද? නිමේෂ්, ඒ වගේම සඳරු. මේකටත් එකතු කරගෙන තමයි TikTok live එකේ පැත්තේ ගත කරමින් ඉන්නේ. දෙකටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක TikTok live එකේ පැත්තෙන් යනවා. ඔයාට එන්න පුළුවන් ඒ පැත්තට ඕන්න නේද? නැත්නම් විනිවාඩු පාඩුවේ මගෙත් එක්ක ඉන්නවනම් ඔහොම අහගෙන ඉන්නත් පුළුවන් වාට. හරි, අපි මේකටත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු. දවල් 12 වෙන්න ළඟින් ඉන්නේ. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක ආදරයෙන් එකතු කරගන්නම් ඔයාමත් මේ ලස්සන සින්දුව අහන්න. දෙකටම ඉන්න මගෙත් එක්ක මේ ලස්සන සින්දු ඔයා වෙනුවෙන්මයි තෝරගත්තේ. ඉතින් මේකට එකතු කරගන්න ඔයාවත්, ඔයා ආදරය කරන අයවත්, මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාවත් ආදරයෙන්. දෙකටම ඉන්න මගෙත් එක්ක දවල් 11:54 වෙලා තියෙන්නේ දැන්. දෙකටම ඉන්න මගෙත් එක්කලා.

0: රටවල් 12යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔයාගේ තියෙන ගීත ටික මට කියන්න.
1: 89.1 89.3
2: සාර්ථකත්වයේ anu ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
3: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: දැඩි පැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යතේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ.
2: සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29
2: Happening Evening Drive එක
1: Lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
2: Back to back සින්දු අහන්න
5: Let's go
1: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work සුබදාසනක බලව උදෑසන හන්න.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැදෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணியின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்னிங் ப்ரொடக்ஷன் வெதின் அமதன்ன பிந்து ஐகை கைதிகை ஹத்சிய திஸ்னவியை எகசிய சுவட
1: ஐயோ, ஹீனையாக்து தெக்கி, அப்பராதே
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
2: ආ කවද දැක්ක හිනේ? මගේ
3: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
2: ඕවා නබුනවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කෆේ with Nimesha. Nimesha. The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
2: වැට
4: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් ගිර කරනවා. චුට්ටක් ගිර කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
4: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
4: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
4: උතුරට යන්නේ
2: නැහැ. නෑ නෑ නෑ නෑ උතුරට යන්නේ
4: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio මගේ යන්න මගේ රටේ

0: Endless Weekend with Supreme Radio.
1: සාර්ථකත්වයේ අනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

එකයි විනාඩි 9ත් වෙලා තියෙන්නේ. කොහොමද කොහොමද දවල් වෙලාව කොහොමද ගත කරේ? කෑවද බීවද? එන්න විස්තර ටික කතා කරන්න මේ පැත්තට. බිඳ 1112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. දෙවතරවට කෝල් එකක් ගන්නත් හැකියාවක් තියෙන වගේම 0718 893 893 0718 893 893 කියන අපේ වට්සප් නම්බර් එක තියෙනවා. ආට පුළුවන් මේ පැත්තට වට්සප් මැසේජ් එකකුත් දාන්න. මම TikTok live එකක් කැවිල්ල ඉන්නේ. මට පුළුවන් TikTok live එක පැත්තට එන්න. ඔන්න TikTok එකේ නගින්න Supreme Radio කියලා search කරන්න. ඔන්න අපේ TikTok live එක බලා ගන්න හැකියාවක් තියෙනවා. අපේ page channel එක බලා ගන්න හැකියාවක් තියෙනවා. මට පුළුවන් follow කරන්න. දිගටම follow කරලා තියෙන videos හැම එකම බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Facebook, Instagram, YouTube මේ හැම තැනකදීම Supreme Radio කියලා search කරොත් එහෙම අපේ page වගේම channel වලට බලා ගන්න හැකියාවක් තියෙනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. එක එක දේවල් ලා ගිහලා ඒවත් බලන්න. එහෙනම් ඉතින් එන්න TikTok live එක පැත්තට. ඒ වගේම hotline number එකට call එකක් ගන්න, WhatsApp number එකට message එකක් දාන්න. මම ලෑස්තෙන් ඉන්නවා මේ ලස්සන සින්දු වලට ඔයාව ආදරෙන් එකතු කරගන්න. හරියනම් පටන් ගමු සමස මේ විදිහට මගෙත් එක්ක ගත කරන්න. වාගේ පාළුව නැති කරන්න, ඔයාට මහන්සියක් තියනවා නම් ඒ මහන්සිය නැති කරලා ඔයාගේ විනෝදය තව තවත් වැඩි කරලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලස්සන සින්දුවක් තමයි ඔයාට මේ දෙන්නේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න. මේ ලස්සන සින්දුව අහන්න.

0: A suonare ai Ecco, a suonare ai Tune. Supreme Radio. Maki Hunter, Maki Hunter.
1: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන ඔබ
5: ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
7: back to back සින්දු අහන්න
8: let's go
9: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
10: The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
12: අඩු වෙලා
2: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට.
3: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින්

ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිනුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයකින් Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආතරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආතරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දවල් රාත්‍රී 7ට.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
8: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3

අපි අතීතයට ඇදීගෙන ඇදීගෙන ගියා. අතීතයට ඇදීගෙන ගිහිල්ලා අපි ලස්සන හින්දි සින්දුවකුත් ඇහුවනේ නේද? අපිට ගොඩාක් ගොඩාක් දේවල් මතක් කරලා දෙනවා. අපි හින්දි සින්දුව වලට ගොඩාක් කැමති. මේ වර්තමානයේ බිහිවෙන හින්දි සින්දුව වලට වඩා අතීතයේ තිබුණු සින්දුව වල තමයි අපි වැඩිපුර කැමති නේද? ඒ හින්දා තමයි අපි වැඩි හරියක්ම මේ ලස්සන පරණ හින්දි සින්දු ගොඩක් දෙන්න ඔයාලට උත්සාහ කරන්න. මට මතක් කරන දෙයක් තියෙනවා. මදුරුවෙක් කරන දෙයක් නේද? කොච්චර දෙයක් නම් මේ මදුරුවෙක් හින්දා දැන් වෙලා තියෙනවා. ඩෙංගු කියන්නේ මේ වර්තමානයේ ගොඩාක් භීෂණයක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙන රෝගී තත්ත්වයක් නේද? ඉතින් ඩෙංගු මදුරුවා කරන මේ හානිය බලන්න දැන් කී දෙනෙක්ට මේක බලපාලා තියෙනවද කියලා. මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඉතින් බලන්න 61ක් දක්වා ඔන්න මේ අවුරුද්ද විතරක් මරණ 61ක් ඇති වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් තියෙනවා කියලත් ඔන්න මේ වාර්තාවේ සඳහන් වෙනවා. ජූලි මාසයේ ඊයේ දින දක්වා වාර්තා වෙලා තියෙන ආසදිතයන් සංඛ්‍යාව 25,530ක්. ඊයේ දවස වෙනකන් ජූලි මාසයේ විතරක් වාර්තා වෙලා තියෙන ගාන 25,530ක්. ඒ විතරක් නෙමෙයි, මේ වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක් වාර්තා වෙලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,574 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. වස්නාහිර පළාතෙන් හඳුනාගෙන තියෙන ඩෙංගු ආසදිතයන් සමස්ත සංඛ්‍යාව 42,835ක්. වස්නාහිර පළාතෙන් විතරක් 42,835ක් මේ අවුරුද්දට. ඉතින් දකුණු පළාතේ රෝගීන් 12,260 දෙනෙක් වාර්තා වෙනවා. මධ්‍ය පළාතෙන් රෝගීන් 6,924ක් වාර්තා වෙනවා. ඉතින් බලන්න නේද කොච්චර දෙයක් මේ මදුරුවෙක් හින්දා වෙලා තියෙනවද. ඉතින් මේ මදුරුවා හැදෙන්නේ ඇයි? අපේ දැනුවත් හෝ නොදැනුවත්ව මේ වතුර එකතු වෙන තැන් ඉතින් කොයි හරි තිබිලා එතනින් තමයි ඉතින් මේ මදුරුවා බිහි වෙන්නේ. ඉතින් දැන් ඔයාලට කරන්න දෙයක් තියෙනවා. ඉතින් මෙච්චර කල් ඔයාලට කරන්න බැරි වුණා නම් ඔයාට අදාළ වටපිටාවක් තියෙනවනේ නේද? පිරිසිදුවට ඉන්න එක කොහොමත් හොඳ දෙයක්නේ අපේ ජීවිතේට. ඉතින් වටපිටාව බලන්න ගිහිල්ලා වතුර එකතු වෙන තැන් තියෙනවා නම් අනේ කරුණා කරලා ඒවා පිරිසිදු කරලා දාන්න. මොකද ඔයාගේ ජීවිතේ වගේම ඔයාගේ වටපිටේ ඉන්න ජීවිතත් බේරගන්න නම් ඔයා මේ දේ කරන්න. ඉතින් ඔයාට අදාළ වටපිටාව අනිවාර්යෙන් සුද්ධ කරන්න කියලා මම මේ වගේ ඉල්ලන්නේ. ඒ වගේම ඔයාට දැන් පාරේ යන ගමන් ඔයා දැක්කොත් එහෙම කොයි හරි වතුර එකතු වෙන තැනක් තියෙනවා නම් ඒ දේ විනාශ කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. වෙන කෙනෙක්ගේ ඉඩමකට ගිහිල්ලා හැමනම් ඕක කරන්න හදන්න එපා. නැත්නම් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට එයාට අඳුන්වලා දීලා හරි මෙතන වතුර එකතු වෙන තැනක් තියෙනවා කියලා එහෙම හරි ඒ දේ සුද්ධ කරන්න පොඩ්ඩක් කටයුතු කරන්න. ඉතින් අපිට තමයි මේ දේ පාලනය කරගන්න ප්‍රධාන වගකීමක් පැවරිලා තියෙන්නේ. හරි, එහෙනම් ලස්සන ගීතයකට යන්න ලෑස්ති වෙන්න. මං හොඳ පණිවිඩයක් දුන්නේ වාට, හරිද? හොඳට මතක තියාගන්න. මොකද මේක පාලනය කරන්න පුළුවන් අපිටම තමයි. අපි තමයි ප්‍රධාන වගකීමක් ඉෂ්ට කරන්න ඕනේ හොඳම කොන්ටාසය. හරි, ලස්සන ගීතයක් අහන්න ඕන. බොරලස් කමෙන් තිලක් මේ විදිහට කෝල් එක ගත්තේ මට. ඒ වගේම අතුල එකතු කරගන්න කිව්වා. ඒ වගේම රසාන් අමල් එකතු කරගන්න කිව්වා. ස්වර්ණ, ඒ වගේම චිත්‍රා, පද්මිනීවත් එකතු කරගෙන තමයි ලස්සන ගීතයක් අහමු කියලා කිව්වේ. TikTok live එක පැත්තෙත් ඉන්නවා කට්ටිය. හංසන, ගිෂු, ඒ වගේම මේ කට්ටිය ඉන්නවා. ශ්‍රියානි මේ කට්ටියත් එකතු කරගන්න. රොක්ෂි, ඒ වගේම චාන්දනි මේ කට්ටියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. එකතු කරගන්න මේ වෙලාවේ අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුවල දෙකටම ඉන්න මගෙත් එක්කම.

0: එකෙන් 89.3
1: Endless Weekend with Supreme Radio. Godrich Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට. Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870-290-290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අපරණ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for that and I can allow with that on a hand.
6: Supreme Radio the welcome show.
2: Satya Davas Pahima. Udeh Hatata.
6: The welcome show.
1: Anugrahaya.
8: Vartha Pita Vartha Tabane Koti Ate NLV Tanadithane Lutraye Rupyal Koti 13.98 Ikma Vu Devanta Supirithya Galabadimin Rate Samvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampatha Tanadithane Viladigena Obat Koti Patiya Kuwan.
9: Mentol Hisarathaya Una Sempratishyawa Angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

එකයි විනාඩි 51ත් වෙලා තියෙන. අපි මේ ගත කරන්න පටන් ගත්ත හෝරාව මේ විදිහට ගත වෙලා ඉවර වෙන්නත් දැන් ළඟයි. කාලය ගත වෙන වේගය තාමත් පරක්කු නැහැ. ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්න 0718 893 893 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම ලෑස්තියෙන් ඉන්නවා ආගේ ලස්සන මැසේජ් එක මුළු ලෝකෙට වැහෙන්න කියවන්න. එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඕන මම මාකොල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීර මේ විදිහට මැසේජ් එකවලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න බලුවන්ද මාවත් ස්තුතියි කියලා ඔන්න එවලා තියෙනවා. අනිවාර්යෙන්ම ප්‍රියන්ත සමරවීර ඔයාවත් එකතු කරගන්නම් ආදරෙන්. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ සේරුවාවිල KDA සමරසිංහ ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන හිතවත් ගුණ මිතුරු මිතුරයන් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාම වෙනුවෙන් මියුරු ගීතයක් ගුණට එක් කරන්න කියලා තමයි ඔන්න KDA සමරසිංහ මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, සමරසිංහවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. දිගටම මගෙත් එකතු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම TikTok live එක පැත්තෙත් කට්ටියක් ඉන්නවා. එයාලව ඉක්මනින්ම එකතු කරගන්න. එයාලවත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. ලහිරු ඉන්නවා. ඒ වගේම කීෂු මේ විදිහට එකතු වෙලා ඉන්නවා මගෙත් එක්ක. සුපුන් කන්නංගර ඉන්නවා මේ පැත්තෙන් මගෙත් එක්ක එකතු වෙලා. ලස්සන සින්දුවක් කියලා තියෙනවා. යාවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම තවත් කට්ටිය ඉන්නවා ඒ පැත්තේ එකතු කරගන්න. ශාලිනි කන්නංගර වයිෆ් හස්බන්ඩ් දෙන්නම ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා වෙන වෙනම. හරි, ඔය දෙන්නව ආදරෙන් එකතු කරගන්න. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මේ පැත්තෙන් එකතු වෙනවා මගෙත් එක්ක චාන්දනී කුලරත්න. එයාවත් එකතු කරගෙන ඊට පස්සේ තව මේ පැත්තෙන් ඉන්නවා හංසන. ඒ වගේම සුදර්ශන මේකට එකතු කරගන්න ගමන් තමයි TikTok live එකේ විදිහට යන්නේ. ඔන ලහිරු ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. ලහිරුවත් එකතු කරගන්නම් හායි කියලා දාලා තියෙනවා. Thank you so much. හායි ලහිරු, එයාවත් එකතු කරගන්නම්. තවත් ලස්සන සින්දුවක් අහන්න. අලුත් පෑගට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. ඔයාගේ හිතේ තියෙනවා නම් මොනවා හරි දෙයක් කියා ගන්න බැරුව ඒ දේවල් මං අහන්න කැමතියි. හරි, කැමති කියන්නේ ඔයාගේ හිතේ හිර කරගෙන ඉන්නවා නම් අර ප්‍රශ්න කියන දේවල්, ප්‍රශ්න තියාගෙන අපිට ජීවිතේ ගත කරන්නේ කොහොමද, දෙයියනේ නිදහස කියන දේ අපිට ඕනේනේ කොහොමත් නේද? ඒකින් තමයි අපි ඉන්නේ. ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න, ඔයාගේ විනෝදේ තව තවත් වැඩි කරන්න, ඔයා දුකින් නම් ඉන්නේ, ඔයාගේ දුක නැති කරලා දාන්න තමයි 89.1 89.3 නිරන්තරයෙන්ම සුප්‍රීම් රේඩියෝ ඔයාගේ ළඟට මේ විදිහට එන්නේ. එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. අපි අලුත් පැයකින් ආයෙත් හමු වෙමු. එකතිකට මෙඩ්ලි එකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මිස්ටර් බෑන්ඩ් එකේ නාමල් උඩුගම මෙඩ්ලි එක.

0: වෙලා මතක් කරන්නම් දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: තියෙන ගීත ටික මට
1: කියන්න.
2: සාර්ථකත්වයේ යනු ලංකා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: ටැගි
3: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යටි.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

ඉවතට යන්න එපානේ මේ පැත්තට එන්න. මම අද දවස පුරාට මොයත් එක්ක හිටියා වගේ ඉතින් ඉදිරියටත් ඉන්නවා. හවස හතර වෙනකම් මම ඔයත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වුණා නේද? මම ආවත් මම ගියත් එක දිගට ඔයාලට සින්දු අහනවා නම් අහන්න තියෙන හොඳම දැන තමයි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එක. අලුත්ද පරණද ඕනම දෙයක් ඔයාලට දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. ඒ වගේම හින්දි, තමිල්, ආය මොනවද ඕනේ ඔයාට? AI දෙන්නද? මොකද මෑෂප් දෙන්නද? අර නම් ස්ටොප් දෙන්නද? නේද? ඕන දෙයක් දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. හරි. ඒකින්ද ඔයා කරන්න තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එක. TikTok live එක පැත්තට එන්න මම මේ පැත්තේ තවමත් ඔයත් එක්ක ඉන්නවා. මේ පැත්තට එන්න අපි කතා කරමු මේ පැත්තේ ඉඳලා. ඒ වගේම ඔයාලට social media හැම තැනකින්ම අපිව සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න Facebook එකේ, Instagram එකේ, YouTube එකේ හැමත් ඔයාලට පුළුවන් අපේ page channel බලාගන්න, subscribe කරන්න, follow කරන්න, අපිත් එක්ක එකතුලා ඉන්න හැමදාම. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒවට ගිහිල්ලා ඒවත් බලන්න ඔයාලට හැකියාවක් තියෙනවා. අරේනම් ලස්සන පෑක් මේ විදිහට ගත වෙමින් යන්නේ. අපි TikTok live එකත් ඒ විදිහට යනවා. ඒ පැත්තට එන්න කියලා ආයෙත් මතක් කරන්න 0112 510 510 අපේ hotline number එකට බලන්න මේ පැත්තට call එකක් ගන්න. ඒ වගේම 0718 893 893 කියන අපේ WhatsApp number එකට දැන් මට message එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. අරේනම් මේ ලස්සන සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හොඳ මල පැනලා ඉන්න කෙනෙක්ගේ මල පැනලා තියෙන කොහොමද, මොකද වෙලා තියෙන්නේ, ඇයි මල පැනලා ඉන්නේ, ඒක දැනගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අහල බලමු මේ ලස්සන සින්දුව. දෙකටම එකතුලා ඉන්න ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට.

0: asuna via in ik asuna via in tune Supreme Radio Supreme Radio Supreme Radio Maki hande Maki rata
1: Fiber laser CNC laser plastic laser samaga navina laser takshanein samarupalaka padakkam pasal nila lanchana namapur den anarganimawakin bellangila pansalasala opening production within amadanna 01112739188 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මගේ පණටි පාවුණා
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
4: ආ. කවද දැක්ක හිනේ? මගේ
5: සුදු නෝනේ අලි වැඩි මේ මන.
4: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම තවල් එකට.
6: සින්දු කපේ විත් නිමේෂා.
7: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
8: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: Mixing, mixing, mixing, mixing the
10: සුසුමල කුලින් තමදහවා.
11: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
8: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න. call කරන්න 0112 510 510ට.

මා ආදරේ ඉරත්තරන් එහෙම තමයි මටත් කියන්න තේ. එන්න මේ පැත්තට අපි දෙවෙනි පැයේ තමයි මේ විදිහට ඉන්නේ. ඉතින් අද සවස් යාමෙන් මම ඔයත් එක්ක ඉන්නවා කියලා පොරොන්දුවක් පිටනේ ඉතින් ආවේ නේද? උදේ 8 ඉඳලා සවස් 4 වෙනකම් මම අද ඔයත් එක්ක එක දිගටම හිටියා. මම හතරට ගියත් ඉතින් ඔයාට පුළුවන් ඉතින් එක දිගට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ඉඳලා ඔයාගේ නිදහස තව තවත් වැඩි කරගන්න ගමන් ඔයාගේ විනෝදය නටන්න කරන්න පුළුවන් ඔයාගේ වයිෆ් එක්ක, ඒ වගේම ඔයාගේ බබාලත් එක්ක, ඔයාගේ යාළුවොත් එක්ක නටන්න කරන්නත් ඔන්න ලස්සන සින්දු දෙනවා නේද? නැත්තම් පැත්තකට වෙලා නිදහසේ පාඩුවේ අහගෙන ඉන්න සින්දුත් දෙනවා. වර්ණ මතක අලුත් වෙන සින්දුත් දෙනවා. හරි, අපි යන්න හදන්නේ TikTok live එක පැත්තට. ඒ පැත්ත කට්ටිය ඉන්න එකතු කරගන්න. චාන්දනී කුලරත්න ඉන්නවා ඒ පැත්තේ, ඒ වගේම සුපුන් කන්නංකර, ඒ වගේම තවත් කට්ටිය එකතු වෙලා ඉන්නවා. චාරිකා කුමාරියන් රත්නපුරෙන් එකතු වෙලා ඉන්නවා, ඒ වගේම ගීෂු එකට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතේ මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. තවත් ලස්සන සින්දුවක් එකතු කරගන්න ඔන්න එකතු කරගන්න කියලා චූරි මාෂ කියලා තියෙනවා, එයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. වගේම හොට්ලයින් නම්බර් එකට කතා කරා කීප දෙනෙක් යාලුවත් එකතු කරගන්නම්. ඔන්න හොට්ලයින් නම්බර් එකට කතා කරා අංගොඩ මීගහවත්තෙන් සුදර්මා තමයි මේ විදිහට මේ පැත්ත කතා කරේ. මහත්තයා තිලක්, ඒ වගේම ගිහාන්, ඒ වගේම අහන්ව එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න සුදර්මා, මේ හැම දෙනෙක්මත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ WhatsApp එක පැත්තේත් කට්ටියක් ඉන්නවා, එළවයිත් එක්කමන්ටම එකතු කරගන්න. සුබ දහවලක් වේවා අපිට සින්දුවක් දෙන්න. ඉජි අනුර හුස්සලාව BF ජනපදයෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, මේ හැමෝම එකතු කරගෙන අපි අහන්න හැස්ති වෙන්නේ ලස්සන සින්දුවක්. දෙකටම එකතු වෙලා ඉන්න. අපි මේ ලස්සන සින්දුව අහලා ආයෙත් මේ පැත්ත එකතු වෙන්න තමයි ලෑස්ති. එක දිගට

0: Sunnaviai Ikre, Sunnaviai Tune. Supreme Radio. Supreme Radio. Supreme Radio. Maki Hande. Maki Rata.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැපනින් ඒවිලින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanma.
6: Let's go.
3: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
7: The Welcome Show.
8: Ahena Ahana Katha Athara, Rasa Katha Ahena Paya Thuna.
9: Samahara gewuluth thiyena wateemani gedara inne. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
10: වැට
9: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
10: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් ගිහද ගන්නවා. චුට්ටක් ගිහද ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන්නේ නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
9: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
10: ඔව් තාප්ප ඇවිදිනවා.
9: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
10: ඔව් එළියට.
9: උතුරට යන්නේ
10: නැහැ. නෑ උතුරට යන්නේ
9: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: අසු නවයයි එක අසු නවයයි තුන.

0: 89.1 එක 89.3 Supreme Radio උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
0: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The Welcome Show.
4: අයිබර්ස් උදෑසනකවල උදෑසන හද.
3: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
9: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
8: Travel with Supreme.
9: සතිය දවස් පහේම
10: The Welcome Show අහන්න.

දෙකයි විනාඩී 52ත් වෙලා තියෙන්නේ. අපි අලුත් පැයකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. මම අද දවසේ ඉන්න අන්තිම පැය මේ විදිහට පටන් ගන්න ලෑස්තියෙන් තියෙන්නේ. ඉතින් මේ පැයදී තව සින්දු දෙකක් අපිට අහන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එකතු වෙන්න, මේ පැයත් ලස්සන ගත කරන්න, ඒ වගේම තමන්ගේ විඩාව නිවා ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් එක එක දේවල් ඉතින් මේ දවස්වල සිද්ධ වෙනවනේ නේද? තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්, වෙනත් තමන්ගේ ආදරණීයන්ගේ වෙන්න පුළුවන්, කොච්චර දේවල් සිද්ධ වෙනවද. ඉතින් මට මේ දෙන්න තියෙන පණිවිඩය තමයි, මොන දේ සිද්ධ වුණත් අතාරින්න එපා. ඉන්න අපිට තියන්නේ සටන් කරගෙන යන්න ඕනේ ගමනක් මේක නේද? ඉතින් ජීවිතේ කියන්නේ හැමදාම හම්බෙන්නේ බාධක. මේ හැම බාධකයක්ම ජයගෙන තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඉතින් හැම දවසක්ම බලාපොරොත්තුවක් නේද? ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. දවසින් දවස අපේ බලාපොරොත්තු ගොඩනැගෙන එක වෙන්නේ, අපේ හීන ගොඩගහන එක වෙන්නේ. ඒව හැබෑ කරගන්නවා වගේම තවත් හීනයක්, එක දෙයක් හැබෑ කරගද්දී තවත් හීනයක් අපේ ජීවිතයට එනවා. ඉතින් මේ ජීවිතය කියන්නේ නිදහසේ ඉන්න හිතුවට අපි හිතන නිදහස ළඟා කරගන්න වෙන්නේ. අපේ නිදහස ළඟා කරගද්දී අපිට පුළුවන් වෙන්නේ නේද අපේ ජීවිතේ ලස්සනට පාත්කර යන්න, අපේ ජීවිතේ ප්‍රශ්න නැතුව පවත්වාගෙන යන්න හැකියාවක් ළඟා කරගන්න එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. ඉතින් අභියෝග තමයි හැමදාම අපේ ජීවිතේට ලැබෙන්නේ. ජීවත් වෙන එකත් අභියෝගයක් නේද? ඉතින් එකතලා ඉන්න මගත් එක්ක මම ලෑස්තියෙන් ඉන්න ඔයාගේ නිදහස ඔයාට හිමි කරලා දෙන්න, ඔයාගේ මානසික නිදහස. හරි, ඒ මානසික නිදහස තව තවත් වැඩි කරලා දෙන්න තමයි ඊළඟ පැයේදීත් සූදානම් වෙන්නේ. දෙකටම එකතලා ඉන්න මගත් එක්ක 89.1 89.3 වෙලස්සන සින්දුව ඔයාට.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.3
1: Endless Weekend with Supreme Radio.
2: සාර්ථකත්වයේ යනු ලඟා කරගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි.
3: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි පැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යකේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අලුත් බැක්තම මේ විදිට පටන්ගෙන තියෙන් අපි ලස්සන සිින්දු අහන්න කලින් අපි මේ පැත්තෙන් පොඩක් කතා කරලා හිටියන හොඳයිකල් තමයි මට හිතුනේ. ඉළඟට අහන්න දෙන ලෑස්සෙන් එන්නේ තවත් ලස්සන සිින්දුවක් කියකර යන්න කලින් කට්ටියක් ඉන්න එකතු කරගන්න යාලව හික්මනින් ම එකතු කරගන්න. ඔන්න රුවන් එකතු කරගන්න ලෑස්සින්නේ තංගල්ල පැත්තෙන් ලස්සන සිින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න පවුල හැම දෙනෙක්වත් එකතු කරගන්න හසිතකෙල් තමයි ඔන්න කියලා තියෙන. ආදරෙන් එකතු කරගන්න ඔයාවත් තවත් ලස්සන සිින්දුවක් අහන්න. ඊට පස්සේ යන්න හදන්නේ එකතු කරගන්න ඉමල් ශිව කැලණියෙන් තමයි මේ විදිහට මාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් අහන්න ඕන බෝඩිමේ ඉඳලා ඔයාවත් අහගෙන ඉන්නේ. බෝඩිමේ ආලෝ සෙට් එකත් ඔෆිස් එකේ සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න ඔයාවත් ඉමල් ශි. ඊට පස්සේ යන්න රැස්ති වෙන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න දුලාංචිව එකතු කරගන්න. කොහෙද ගණේ මුල්ල පැත්තට තමයි යන්න රැස්ති වෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න අපිත් ඉන්නවා. ඔයාව සද්දේට මහගෙන ඉන්නේ බෝඩිමේ ඉඳලා හසිත කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. කට්ටියම ඔයාව අහගෙන ඉන්නේ මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් බෝඩි මේ සෙට් එකත් එලගම පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි ඔන්න දුලාශ් මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් මේකට එකතු කරගෙන තමයි ඊළඟ ගීතේ මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. දිගට මගෙත් එක එකතු වෙලා ඉන්න. මේ පැය පුරාවටම මම ඔයත් එක්ක ඉන්නවා 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට WhatsApp එකට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා 0710 893 893. මම ලෑස්තෙන් ඉන්නවා ඔයගේ ලස්සන මැසේජ් එක මේ පැත්තේ ඉඳලා මේ ලස්සන ස්වරයේ කියන්න මුළු ලෝකෙට බැහැන් මේ ලස්සන කටහඬින් කියන්න තමයි මම බලාගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට කතා කරන්න මම බලාගෙන ඉන්නවා ඔයගේ මැසේජ් එක කෝල් එක මේ පැත්තට එනකම්. ඉතින් තවත් පැයක් තියෙනවා අපිට ගත කරන්න. හතර වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ. මම ගියාත් ඉතින් ඔයාට දිකටම සින්දු අහන්න හැකියාවක් තියෙනවා සුප්‍රීම් රේඩියෝ තුලින්. ඉතින් 89.1 89.3 අහගෙන ඉන්නා වගේ මතක් කරන්න ඕනේ. ඔයා පිටරටක ඉන්න කෙනෙක් නම් ලංකාවෙ ඉන්න කෙනෙක් උනත් පුළුවන්. පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් www.supremeradio.lk කියන අපේ වෙබ්සයිට් එකෙමුත් අපේ සුප්‍රීම් රේඩියෝ අහන්න. ඉතින් මේ මතක් කිරීම් කිහිපයත් එක්කලත් තමයි මේ ලස්සන සින්දුව අහන්න ලෑස්තියෙන් ඉන්නේ. දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. එකතු කරගන්නම් ඔයාවත් මේ ලස්සන සින්දුවට. දිගටම ඉන්න ඕනි මගෙත් එක්ක. කොහෙවත් යන්න එපා.

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
5: අඩු වෙලා
4: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

0: Brain Radio.
1: Endless weekend with Supreme Radio. සුප්‍රම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස

ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයෙන් කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රෑගන්සස් දැන් අලුත්ම සුවඳ හයකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිනදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රෑගන්සස්
2: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න. සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: අයිබර්න් සුබෝදස්සනාක බල උදෑසන හතයි.
4: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

සින්දු අහගෙන යන ගමන් නේද ඉන්නේ. හරි හරි හරි, සමාවෙන්න මම මේ පැත්තට ආයෙ පොඩ්ඩක් කතා කරන්න ඕනේ හින්දා හරි තරහ වෙන්න බෑ මගෙත් එක්ක. 3:29 වෙලා තියෙනකොට මට දැන් ඉතින් යන්න වෙලා වැවිලා තියෙනවා. නමුත් මම 4 වෙනකම් මේ පැත්තේ ඉන්නවා. මම ගියාට ඔයාට එක දිගට සින්දු අහන්න හැකියාවක් තියෙනවා. ආයෙ කතා කරන්නේ නෑ බං. කතා කරලා ඩිස්ටර්බ් කරන්නේ නෑ වාට. හරි, එක දිගට ඔයාට සින්දු අහන්න පුළුවන්. පාළුවක් නෑනේ නේද? උදේ 8 ඉඳලා ඔන්න හවස 4 වෙනකම් මම ඔයත් එක්ක හිටියා මේ පැත්තට වෙලා. ලස්සන සින්දු ගොඩාක් දුන්නා. අපි නාන්ස්ටොප් ඇහුවා, AI ඒ වගේම මොකද්ද මෙඩ්ලි ඇහුවා, තව මොනවද පරණය ඇහුවා නේද, අලුත් ඒවා ඇහුවා. මේ හැම සින්දුවක්ම හින්දි, අපි මේ හැම සින්දුවක්ම අහලා තමයි ඔන්න මේ වෙනකොට මේ වෙලාව ගත කරමින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අය මගෙත් එක්ක රැඳිලා හිටියා. ආදරේ පෙරණු හදවත් තියෙන ඔයාලට බොහොම ස්තුතිය. මම මේ වෙලාවේ පුද කරන්න ඕනේ. ඉතින් TikTok live එකේමුත් ගොඩක් කට්ටිය මගෙත් එක්ක දලා හිටියා. TikTok live දෙකක්ම මම අද දවසේ ආවා. ඉතින් එතන හිටපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි. මාව අහගෙන මේ වෙනකොටත් ඉන්න ඔයාට බොහොම ස්තුතිය කියන්න ඕනේ. අය අපි හමු වෙන්නේ සතියේ දවස් 5:00 රාත්‍රී 7:00 ඉඳලා රාත්‍රී 10:00 වෙනකන් තියෙන ආදරය ගැන ආදරෙන් කතා කරන ඩ්‍රීම් නයිට් තුලින්. ඉතින් ඩ්‍රීම් නයිට් තුලින් මොනිෂායි මමයි ඔයාව හමු වෙන්නේ නෝ. ඒ වගේම ලබන සතියේ සෙනසුරාදා දවසේත් අද වගේම සුපුරුදු පරිදි ඔයාව හමු වෙන්න නියමිතව තියෙනවා. දෙකට මේකතු වෙලා ඉන්න ඔයාගේ නිදහස වැඩි කරගන්න නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එක නේද? ඉතින් මේක තමයි ලංකාවේ හොඳම තැන, හොඳම සින්දු අහනවා. ඉතින් ඔයා මේ පැත්තට එකතු වෙන වාරයක් වාරයක් ගානේ අපිට හරි ශක්තියක් එක. ඉතින් අපිත් එක්ක ඔයා ඉන්නවා කියන්නේ ගොඩක් අපිට ශක්තියක් කියලා ආයෙත් ඔයාට කියන්න ඕනේ. බොහොම ස්තුතියි උදේ ඉඳලා මගෙත් එක්ක හිටපු ඔයාට. ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ ඔයා ආදරය කරන අයත් එක්කම මේ ලස්සන සින්දු වලට. බොහොම ස්තුතියි මගෙත් එක්ක හිටියට. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න ආදරෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවතු සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 p.m. in porto with ashi yali
9: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
10: එතකොට දැන් ආදරේ දැනෙනවද?
9: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
10: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
9: සතියේ දවල් රාත්‍රී 7ට අනුග්‍රහය

0: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: Supreme Radio Meltdown hisrathaya una sempratishava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltdown paracetamol visheshayaki
1: fiber laser cnc laser plastic laser samaga navina laser dakshanein samarupalaka padakkam pasal nila lanchana namapur den anarganimawakin bellangila pansalasala opening production wedin amadanna 01112739188 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායින ලංකා এডুকেෂන්, ડોક્ટર භාග්‍ය, 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29.
2: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
2: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න.
4: Let's go
1: every weekday at 4 p.m. in Porto with Ashi Ali.
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 Supreme Radio.
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: Godrich Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවතු සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ gedara ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
8: වැට
7: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
8: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් ගිර ගන්නවා. චුට්ටක් ගිර ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
7: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
8: ඔව් තාප්ප ඇවිදිනවා.
7: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
8: ඔව් එළියට.
7: උතුරට යන්නේ
8: නැහැ. නෑ උතුරට යන්නේ
7: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: අත්බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් රසගුණ පිළිකෑම
8: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
9: ලොව සුන්දරතම පාරාදීසේ
10: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්
2: Travel with Supreme
10: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: 89.1 89.3 Supreme Radio Yeah.

0: විලංසෝස පහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනු

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: ප්‍රේම් රේඩියෝ
1: සුබදහමට නොවන
0: අසු නවයයි එකෙන් අසු නවයයි තුනේ
2: endless weekend with supreme radio

0: චීනයේ නැවතත් ශිෂ්‍ය 800ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායින ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877-600-1822 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The Welcome Show.
2: I work for the Sakavala with us on a
1: hot Supreme Radio The Welcome Show.
0: සතියේ දවස් පහේම උදේ 7ට.
1: The Welcome Show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: ලොව සුන්දරතම පාරාදීසේ.
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
2: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද
3: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
5: The Welcome Show
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
4: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
7: අඩු වෙලා
4: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරියද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
8: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
9: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න ජලය රැස් කරගන්නා ටැංකි බැරල් ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: Brain Radio.
1: Endless Weekend with Supreme Radio.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආතරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
9: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
10: Mixing, mixing, mixing, mixing the
11: සුසුමල කුලින් තමද හවා.
12: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
9: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න. call කරන්න 0112 510 510ට.

0: ප්‍රේම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: එන්ඩ්ලස් වීකෙන්ඩ් විත් සුප්‍රීම් රේඩියෝ.

0: වෙලාව 9:00යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
10: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
11: The welcome show.
12: I work සුබදාසනක බලව උදෑසන හන්න.
11: Supreme Radio the welcome show.
10: සතිය දවස් පහේම උදේ 7ට.
11: The welcome show.
12: අනුග්‍රහය.
13: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
14: මෙල්ටෝල් හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: Endless Weekend with Supreme Radio. Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුන් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිනදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
5: කණු හැම ඇද්ද වෙලා
6: තියෙන්නේ. ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
5: අතුරට යන්නේ
6: නැහැ. නෑ අතුරට යන්නේ නැහැ.
5: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැතන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
2: සුප්‍රීම් රේඩියෝ අහගෙනින් ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබ
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
4: මම බොහොම බය වුණා මගේ පණටි පාවුණා.
5: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
5: ආ කවද දැක්කේ හීනේ?
4: මගේ සුදුනෝනේ අලි වැඩි මේ මන.
5: සතිය දවස් පහේම දවල් එකට
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.
4: එන්න රුපියල් 40ට ඒ වගේ සුපිරි අලුත්ම ටිකට් එක. අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
0: 89.1 89.3 Supreme Radio.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් නොබිත් සුප්‍රීම් රඩියෝ
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.1 එකෙන් 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වේලාව මතක් කළේ

89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: endless weekend with supreme radio

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහිලා බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතේ සරු කරගන්න හොඳ අත්දැකීමක්. සෑහෙන දුක් විඳින ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අදට සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතේ හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සංචාරයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
8: අඩු වෙලා
7: තියෙන්නේ ශාමර. මේ කුසගින්න දර්ශකය හරියද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
1: ටුවරිස්ට් වීසාවකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
2: අයිබර් සුබදාසනක වල උදෑසන හද.
3: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
2: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
8: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: Brain Radio.
1: Endless Weekend with Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01 2 739 180
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වලට පිළිකෑම
6: කියාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
2: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
2: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 516ට

89.1 සුප්‍රීම් රේඩියෝ පහසෙන් දිලේ පොළොවේ බලේ කොතන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: Endless Weekend with Supreme Radio.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: ඔබ මේ රැඳි සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලොවිත් සුප්‍රීම් රඩියෝ සුප්‍රීම් රේඩියෝ හගෙනින්ට ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ Back to back සින්දු අහන්න
4: Let's go
5: Every weekday at 4 PM, in Port Town, with Ashi Ali Hamu.
6: The Welcome Show.
7: Ahena ahana katha athara, rasa katha ahena payathuna.
8: Samahara gewuluth thiyena wateyemani gedara inne. ආරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
9: වැට
8: වැට කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ
9: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට ඔන්න තව සුට්ටක් හිට ගන්නවා සුට්ටක් හිට ගන්නවා දැන් අර අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ එහෙම කරන්න වැට දුවන කට්ටිය
8: ඉන්නවා තාප්ප ඇවිදිනවා නේද
9: ඔව් තාප්ප ඇවිදිනවා
8: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ
9: ඔව් එළියට
8: යන්නේ
9: නෑ නෑ නෑ නෑ ඇතුළට යන්නේ
8: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
10: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
0: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ
1: අයෝ හීනයක්ද දැක්කේ අපරාදේ
2: මම බොහොම බය වුණා මගේ පණේ පාවුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
1: ඉවරයි අද
3: ආ කවද දැක්කේ හීනේ මගේ
2: සුදුනෝනේ අලි වැඩි මේ මන
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වනකානමු
5: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක් ඔහෝ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරන්නේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් අකුණ පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The Welcome Show.
1: අයිබර්න් සුබෝදස්සනාක බලා උදෑසන හන්න.
6: Supreme Radio The Welcome Show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
6: The Welcome Show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: Meltdol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
9: 89.1 89.3
3: Supreme Radio.

0: 81.1 83.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burn subodas rakavala udasana hada.
2: Supreme Radio the welcome show.
0: Satya divas pahema ude hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dimin rathi samvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane veladigena obat koti patiye kuwan.
5: Navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සංචාරයක්.
7: Travel with Supreme.
3: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: අසු නවයයි තුන
10: සුප්‍රීම් රේඩියෝ.

0: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද?
1: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහැලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න.

0: විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
1: lead කරන ඔබ
2: ඉන්නේ කොහෙද කියලා.
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
0: Back to back සින්දු අහන්න.
4: Let's go.
5: Every weekday at 4 p.m. Dimporto with Ashiyali.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
0: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි.
7: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
3: දන්නවද ලෝකේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
3: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන හනෝනේ.
2: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
7: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
8: Mixing, mixing, mixing, mixing the
2: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
7: ඔයාගේ request එක 0718 89.3 89.3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
0: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ ආසෙත් දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: දෙක අසු නවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

Asunavyay ekran, Asunavyay tuner. Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ තිබේ පොළොවේ බලේ කොතනක් ඇහි

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio
2: Hodi helei, hodi helei, heleia.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

මාලී ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාග

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.